0: Dada Chijia Simpati ne, Bejong Nongchen Ningchen Li Kong, Kamki Sumta Lopchi Li Tsin Shi, Xiao La Muntu Ngan Tsui Li Tsin Sin Jia Gatsi Hyo.
1: Tene Di Tsang Lichir Se Dere Ta Tini Khe Ba Se Dere Ta Tini Re, Ta Tini Te, Shetan Kala Ngan Tsu Nai Ga Nong Le Na, Ta Nai Ni Ba Ga Kong Se Do Ni Sung Go Re, Ta De Ngan Tsu Sun Ji Ba Je Tene, Nja Ji Pa Chia Tsung Ma Ga Ta, Yong Ra Ga Lung Ra Ba Che Re, Ta Nai Ni Ba. Khonsa dene ke gyore, nai nipa ke dupi ke ta dene ke basi. Tene ta dene se indire shetan kala de kona nis, yana denba, wata deta ke tena koke pare. Zayi chani tsik kurang ke gwaan rabo de kona nita, yana denbi ke tena koke. Tante ngan so dateji ka sung tisi lo zo de, sada penche jinan jibi ke yung nono zo kandaji lo koke re se dile, yo kanshi la ta shawa ji shebi tse, ani le de tang, Shawani de ku ngô jipi tuyengen rabu ji jarwa. Rwa tan do na le dan Shawani de kuru tam de batab. Yewa gadu me batab. Tenze ku kuru tenze jarwi gatini ladenga naye tila naye nyimba ki dupi gatini tenye ze yore. Tenze de tenye ze de zo de ta rangu ngô denpa denpa tenze jengere. Ngô kaan denpa re se na ane shaywi yeju ngô de denpa. Shaywi yeju ngô de denke pa. Ta pecha gyan na ngansu di jen peche kandiki akir se na wetin tserre de se. Weden tser se yade, sude benche kya peje de yagar. Weden tser hibi kaza shawa den tser. Tser shawan tser hibi kaza shawa de gangu ngoren tser zina, weden ngoren tser. Tser wa de weri, weden tser gima. Tser wa. Dindi zina, tser hibi kaza shawa de dan, se jiku weden yina nida nida zini, soso gardu me bari. Tade de iwan jedu me bari. Dindi zina, tser wa de gangu ngoren tser zina, weden ngoren tser zina. Dine yinya pecha yana, mute bubur das. Mudi dhubur daas, yana mudi dhus daata. Mudi kanyang runga chi, ane runga chiri se nila dhawu maayi ba, runga chi nyi nyi wiko dhubur daawa. Di kasi shawa da kanyang resi na daawa shi. Daawa da kanyang daas e dhilo dhubur daas. Mudi dhawu maayi ba, runga dhubu ju ngor daaga yore isi. Di na dhubi ngor daa. Di kasi lo dhubu nda daan, daa nda resi, sesa yama ra, daaji da kanyang resi na dhubur daawa. Waya, nda dhabla chiri se dhilo dhini isi. Di indhilo daa, nda yi thela, Tene chongmeru lo chenche, gegenchima dencho choki, ndala ta riksan rabuchi yego yore, tala nga tsu sangi tansa tindu. Chi chere se dila, yel tang ye nyi ngo jitu chaba se ne, ta kondi kebi ke wetan tsari se lenda. Ani yin ya nyehi chenrewele zwese laso pa teso ke yabu ki pechi gano nga tsu merin bar tab. Wetan tsari merin bar tab. Ndo tabelin tsu manji na, ani yel tang ye nyi ngo jitu chaba tab. Tene nyiba de chere na rangu ngo denbar tuen ba se ne, pe na duk men de jirr se. Duk men de jirrs. Men de jirrs yadi shawa chi jir jirwa riz. Gan jirrs na duk de men ju ngor jirpaas. Duk de men ju ngor jirpaas. Te rangu ngor denpa denpaas. Da te mayan baga pechana yembar san zalenda. Tene bamba de matapar gom siyan. Bamba de gangu ngor gom siyan. Te zon matapar ngor. Tene di silo te dabala rangu ngor denpa denpaas. Ta yin an sima de chir sen ane mze bigi mingi tenyo. Ta mze bagi silo nga su rap de silen rado, shim de silen rado, chibar de silen rado, ngibar de silen rado. Ane yin an garza uro ta hapar de silen rado, chuk de silen rado, chichir de silen rado. Ta tenzhe ki mze bigi tsi mongbo chi uro wa. Wata deso giri, deso yang ane tenyo yin se gyore. Pechana rap de njok hibi ka sila njok pa de kanan jo usana hachang jo pa yana rap de njok pa. Njobi tsun rabu di tengduwa. Di indi zara rabdu siya dana, njog siya dana, nida dana dana siya dana, kaka tatidu gada mebar. Tini pecha gina, hindu shik dabalan tsun baya na, shik bada kani shik siya na, hindu shik ba. Ku tsun rabu di tengduwa. Digi nama rabu di tengduwa. Di kasila, hindu siya dana, shik siya dana, chibar dana, nga su, shik mebar zon rabu cha diyo. Tini pecha gina, chob dana zi siya. Tini indi da, nida dabala mzi bigi yang minga, dini dana dana yos. Tengdi la, yeda yini ngô jitu chapa tengbi ki tengi ta, rangu ngô tengbar tengbi ki tengi ta, mzebi mengi tengi tengba zini ri, tene tengi tela, zaiwi chani, ani riksan rabuji shegu yore. Tengdi la ta, dodon rabuji shegu yabaya na, tene shawi yel sanar yana li teta shawa nina chere zina, ani tadidi gada ma ngô jibi ki tengi ngô rabu niri ji. Tandala ngang su shatan kala pecha yana, tene tamurun ro senanda, tamurun ro senanda. Ani dalji yirzayana, yana nyokpur jiz. Diyo disi la shawa tigi ngansil na, yana shawa tigi namjir, shawa tigi tsil, laso pa teso di tenyongbi kasi la. Ani chirizina, ko tenyi di ko ngo tadidi gardu meba tab. Ngo jibi ki tenjian rabu ji chandu kundu wa. Wata tenjia ki risi jiba teso somarata, tenyi yinsi. Wa tenyi yinsi. 다들 치르세들다 대니 죽고를 가서 노디지 희나 된지지
2: 진주 세만만데 팀진다 러브 팀이 저주 지진다 지지 세만 지비에 롱진다 생긴 세만나라 가든샤
3: 제제 라산 우미 치다리 총자리시 중지 체주진 다제 기비 용로 비찬더 현재 생계 부위 시송부
1: 네 대창아 희지도 처리했어요. 아 아니 다 체크해 봤어요. 다 체크한들라 저단가 가기용 가기가 놓았더니 샤와거든요. 뒤집이가 라벤색 그래. 아 뒤집아. 저때 체급세한데 체당 감이 되지 마차디요. 되니 뒤세도 된 거. 배전에 치세 님바이 체 얘는 치세 님비 급스 치세 님비 뒤세한데 대소 되지 마. 체급 뒤세한데 대소. 대면에서 라벤데 저니 아니 샤와 강시 시비가 아니 하나 뒤 샤와 강시 그더니 뒤에 또 땡겨지네 뒤집이 땡겨지네 제비거든 라덴데라 아니 체게스 너 뒤집이 땡겨지네 제비 라덴데라 체게스 대인들 다 체깔은 안 소셔 땅 깔은 안 소 배지 광이야 망보지 야요 바로 와 아 배차게는 네 가서 배 배다데 모나 보지 잡아이나 아 아니 약간 뒤스 아 되게 매도 예다 되네 매도 예비게 샤와 때 야나 매도 예비게 뒤에 강행스들은 약간 그 뒤에 봐 어디인데 디서시 비기 쓰다데가 매도 입이 되게 당겨라 아 데데 데인들 다 늑가슬라 가서 미사 그 책에 가서 다 사히 조기 지치처리 있어요 아니 샤디 사지 샤비 그 뒤사지 지 라데스나 모두 하나 책에 있나 인기 미지 고로 주치 랑가 나나 아니 디체 주 미데 아 튕기비 니바 에요스나 튕기바 나만두스 마도 가서 뭐지야 그 배지 경우 있었다 인기 미지 책에 해놨고 디센 뜸비게더니 치징이스 텐기비 존라보지 산노동거데 따땡이바면 두스 빼나 간데요레세 딜다 너 나다 가서다 마음보지 응거도 빼나 렘볼레파나 자콜다 렘볼레파나 자콜다 단 렘볼레파나 자콜로 히비 가슬라 샤와 강레잖아 아니 자코와 렘볼레파나 자코 히비 가슬라 자코위게 뒤데 나지 가슬라 자코와레잖아 렘볼레피게 뒤서 디 가슬라 렘볼레파나 히비게 나다데 체단급 뒤데서 되지 바랜도와 Nebulebi tse, jackal, Nebulebi cup, jackal, Nebulebi two, jackals. David Casla, an in Jacob with Diddy Tanger, Jedi Vitam Degonola, Nebulepana, Jackal, he be Justin Degonola, Anni, two crown them, but you see, you mean? Then, but you sound in your mother, Nebu in and Lepse and Anni Jackal, this is something also, Diddy Mimarwa. Then here, Pechagina, Lonze Joy Datoana, Lomato, Sherjukta. Lonze Joy Datoana, Lomato, Sherjukta. Timothy Shawa Garden, Anni Jupa, Junke Sheba Posses, and Lomato. Lomato Jupik to see the nouns, and Lonze Joy Datoana, Stin Lonze Joy Datoana, he became Lonze Joy Datoana, the Cherish, and Lomas Sherjubik to sit. Which I don't deem on a Cherish, and Misek to sit. Same meet the Tamari, Jolda, Tonwa, Lomato Sherjus, and the Sumaka, Cherish, and Anni to sit, Mimarwa. Tene Hiapena, Gesha de Tubana, Gani Passajeta. Gesha de Tubana, Gani Passajeta. Shawa de Cherish, and Anni, Passajeta. Gani Passajeta, but to the Nari, said Dila, oh, Gesha tendi tubi Gasala, and the Gani Passajeta is. Divisal, Gesha de Tubi Tse, Gani Passajet, Gesha de Tubi Cup, Gani Passajet, Gesha de Tubi Dui, Gani Passajas. Dina, Ni Gasala, Nada de Tomate, Anni, Tse, Dan, Gabdan, Dila Soba, Dona. Dusa Jasana, Mundu and a second Jig Dalangan Sopa, Jigabaina, Anne, Tendati, Jibaji, and Robert Chadibat. Tinday in the Nicaserta, Dodon of Hiji Cheris, a dealer, or Shadis Aji Ladins and Mandu, Yana, Tseke, Timbig Ladina, Tini, Cotujo Corangonola, Anne, Nipert, Tini Dusage, meeting giving Niba Mandus, the Chamaris, or Tim is a Shawala Soba, Tendig, Anne. Yang, a tissue and patent yuris, patient of Conotron, and Jembo Lepa na, Jacko, he because Nada de Java Telatini, and then Jembo Lepa, he because Lepa de Cherisan, and Jacko deal contogua. What a tending answer about his yard, or that the Cherisa dealer? Ah, second court. Ta yea, young he chichin do said dealer, Shadan Kalanganzo, ne, second say and de Conto nine nimba, the Nancy Tiny Hibanangi, Tiny the nine nimba consubanangi, second there, and in Arson de. 가르세 그러고 난 나이 뒤바주 콘서트 되게요. 와 체크해 드셔야 되는 건 나이 뒤바주 콘서트 되게요. 대인들 다 체크해 된 건 나이 뒤바주 콘서트 되는 양 대랑 건 기바 리치 그때라 가봐 먹으면 되게요. ཁྱི ཕྱད མམ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ གསྲ tani tsaka dhe nai dhamma khonsu dhudhulur. Di nir ta tsaka dhe nai dhamma khonsu dhuyong di la, di kasa la ngansu kato zhugu san rongji ji chindu guze di la. Che taan ka la, ani yung chambo dhe zhugu nang la, ani nai dhamma dhe la nansi ka, ani di jwe dhamma taan, jinsen jwe dhamma taan, teni jwe dhamma se ni. Che taan ka yawa san rabo je nir gagi bizon rabo sunga yore, di jwe dhamma, jinsen jwe dhamma, teni jwe dhamma se ni. Teni di la, Ta yon chenpo kwa da yar na, ani nai dhamba yin na, dhamba yin na, yin chi min chi, teni teni sa na mudu, nai dhamba niki de yon kibi chapa mudu. Dhamba de la chewe zin, diye chi dhamba yin duus, jinsen chi dhamba yin duus. Tende yin di la, me cha shizar ta nganso monchi ha chiki chiri se di la, o dhamba yin na, nai teni yibi chapa ta, teni yin na dhamba yibi chapa. Ndo na dhamba ta, teni yin de yon chanyam gizon rabu chi, shegi yor. Ta deshi ni nga ru tenze ku toni ini maru zwaan yaabu ku teni sunji banjaba ta hajaang mungbo ri ta pachaya soma teni ri. Ta tenze ji la teni ini nga su nyoda gani ji ungu yori zini ri. Ta nai yongi phaba da yangji tibi doji laasa bu lu nangyi shiba yina. Ani nai dhamba yina shawa teni mhijiba ji gi giri. Becha yina tingi do mhiyo yoy tabar. Wincha tseka ji kasi la shawa shasi do tengi yori. Shawa kangi shibi ki dhuti tengi yorwa. Becha gena, mzhebu lepa na jakul hibi kasi, jakul hibi kola te shawar. Te indira ta, jiga chani nai dhamba yena, ane shawar teni mezheba jige dos. Wencha tsaka jiga sila, shasik tu tengu du shawar, tengu yoris. Te indira ta, dhamba te, tsaka te nai dhamba ji khonsu dana, ane zanyi na kundriga mandu, tenji parul ta, ngandu chimbo jingu du. Wata tenjiga chiri sede nganso na yang, nyura ji, toba nabu ji, tengu yoris. Tēn dīla tā nē kāsar kējī tu chērī sē dīla dēmbī nāngsēng cēkē sēyāndē cāyī chāni gōndu nāngē shīndē tā yūn chēmbū gōndu nō dēmbā tēlā dī jī dēmbā tā, jīnsīng jī dēmbā tā, tēnī jī dēmbā sūn yor wā sūn yor bā gā nāngī, dēmbā tē kī nāngī nāngsī tī kāngā sē dīla anī cēkē tē tō chēyā chērī sē dīla anī dī jī Tendri ki chiri sa paas ngandu ramu te rang yu ki san ramu tendri jindu, setta pa tanga jindu si. Tendri yin dila, di kasi la, ani karizo yagurugu ta, cekat, sayande, cawi chani, ani shawa kaanghi chi bhi kati ni, dhidi jaba, o dhidi tenbi bhi kati, tendri ki ta, nai chiri si. Wata da chiri zina ta, cekat chikori yin. Tendri yin dila ta, kondola ta, laden ju, nai nyingba ta, nai yiba ta, tenyu cekat, wata deso ju kori la ta, yang, tozi ji ngan su, zazayi gi sa, Tōsu tōsu tōba yōsa tēsu kōla sā hī chī shī bā yīn. Tā tāngyō rō ngā rō sī hē jī jī chīndu sē dīla. Tā nī bā yīn nā rā, yī bā yīn nā rā, tēnī nā yī dāmbā yīn nā rā. Tēsu lā, anī kā mā bō rō ngā rō gātā yā bā tēnī yō rī sī. Gātsik yā bā. Pēr nā, nā yī bā lā lā sā rā sōng tā bā nā sō bā yīn nā, tē lā gātsik yā nā lā sā rā mā sōng sī. Nā yī bā lā jū tēpār lō zhōng shī yīn nā, tē lā gātsik yā nā jū tēpār lō zhōng mā shī tā bā. Tēnī tīng tō mā yō tā bā lā gātā yā nā tīng tō mā mē tā bā. Tēnē tēnē lē yīnā chērē nā jēzāng tō njir tāpē, jēyā tō njir sī, jēsār tō njir tāpē nē yīnā, nē jēzāng tō mānjir sī. Tēnē pēcē nā pēyī tō jir tāpē tēnē rā, pēyī tō jir tāpē nā sō pēyī nā, pēyī tō mājir tāpē. Tā tēnē kē, anē nā yī sūsō lā chērē sē dīlē kō, dī kā jī lā dēnē nā yī sūsō lā, anē gā rā kā chērē jā nē, gā cī tī jā nā, anē chērē jā nā yī tē tāng tē, yīn gā mēn sī, tā lā tā ngā sō tuā nā bō jī yōng kī wā rē. Tā tē lā chērē kīpā rī chī kē tē nā yī nī sī yāng kē tē nā yā ndū. yāngkē tēnē yāndū. Wēn chā tā māng chē wā lī chē rī sē dīlū. Tā tēsō tsō mā nānē jī chā nī tē nā nē nāyē sō sō jī tē nē gōdē tā mēdē bā rī ndū. Pē nā ngā tsō nāyē nīmbā yā nā tsō chā chē rī sē dīlū. Nē shā wā kāng kī shī bī yēl tē tsō tēng kī rō wā. Yā nā yō kāng yā rō wā kī nē nā yō kāng yā rō wā kī rā shā shī bā tē tēng kī rō wā. Wēn chā hā sā rā mā sōng shī bī kā sā lā dā shā shī wā mā rī. Mā sōng sē wā tē sā lā sōng shā wā tē shī wā mā rō wā. Tē yī dīla tā tē tāpē karisā yagurukō kō nā yī sōsō jī gō nāndēng kī chāni gōng jī bējī tē sō nāndēng kī chāni nā yī sōsō jī gō dēng dā yā rī yōng kāsī lā nā yī sōsō jī gō dēng dā mā chāng wā yā nā mā dēng bā yīn chāng 아니 나의 대답도 네 마이스 배나 사사 마송 이렇게 받아 나의 니 방이 마이스 주체 발로 좀 마지 이렇게 받아 나의 도망이 마이스 띠는 뭐 맥이 받아 나의 도망이 마이스 왜 자다 대소 체리잖아 치근 나박이 잖아 치근 나박이 잖아 치근 난적 돈이 받아 이게 봐이나 아니 체리잖아 사사 마송 이렇게 받아 사사 송스 주체 발로 좀 마지 자다 주체 발로 좀 시다 너나 치근 나박이 잖아 띠 봐이나 나의 대답 대답 하자는 총바 얘는 찬다 봐요 그래서 대인 뒤서 지금 남바가 찬이 나에 대다 될라 찬자왕 총비 찬이 아니 지르세 될라 어 나에 대다 대 짬보와 야나 나에 대다 대 진터바이스 요새 내는 가서 키랑 봐야 봐이나 아 아니 가지 뭐 메디비 손 배나 하사라 송 히비까지 라다테 아 드니 라디 나이니 방 인스 하사라 마소 히비까지 라다테 아니 라디 나이니 방 마이스 더 나이니 바 짬보와 얘는 나이니바 진터바 진터바다 짬보와 세기 비전스 제르잖아 그 치게 나바가 차니 치게 난적이 차니 나이니바다 총바 텀바 지스턴바 이마에서 다 대답을 제르나 진터바스니 어다 키바 뭐뭐 찍게 돼 얘기요리 니들 너가 소 제르세리 도스지 키나바이나 아니 대안다 보지 요리스 대안다 보지 요리스 다 왠지 셔다 제르잖아 얘는 책까지 갔을라다 책까지 달랑으로 진터바 메스니 되는 소리 요리 왜 차이가나 아 슈파 쳇세 담바 말리 랑세나 따다 간소 쳇탄가나 말리 롱샤 아 디시비크티니 디디 땡겨로 아 데카르세디리 아니 아 쳇세 담바이 바 다음에 쳇세 담바 말리 마랑 히비가슬라 샤와 강 디디 가스 샤와 강 마지 바데 마인다 데타비디 쳇세 쳇탄가 간소 체게 야는 르게요리스 고 디세도 고 땡겨요 바인다 체게 야는 르게요리스는 간소 키바 리지기 쳇세나 미세 그 체게 데라 아니 진다 바세니 지 마야니 고참아데다 지금이니 바르야겨리 다 얘데 마이 바다 콘히게 바나게 나이니게 덤바테솔라 가다티스 장티스르 아니 까만볼 쳇르잖아 아니 고라 아 드니 응 마이 바 아 드니 짬보아 야나 딱과 야나 진덤바 오다 데르 찬로 그리스 짬보아 아 드니 진덤바 데라 찬로 그리스 그리 진덤바 찬로 그리스 아 드니 인들다 아 나이니게 아 드니 덤바 아 드니 님비 나스 데니 드미 나스 체케 다 대소 주 거랑 가서 자기 자지데 다 드니엔 자지 데니들 다 대단 주위게 좋아 아니 선자고지 아 드니 마 그디시지 데니 나발인지 그 다 대소 주 거니 양사 이지 나타나 야 보여서리 아니 담보디 치레스나 뻬보 쳇라 육둑스 드니 뻬보 쳇라 쳇라 육쩐둑스 데니들 육둑 세안데다 육쩐둑스야 다 드니데 너니 그더니 라다테 아니 나이 강라야스 나이 강라야스 뱀보 쳐라 윤둑담 뱀보 쳐라 유전둑스야 너니 그 라다테라 제바칸데 조사레스 디콜라스 아무 기타나 데니 니바데 쳐리스 디로 데니 고짜나 쳐스 카야다 차이크 그치 고짜나 쳐스 고짜나 쳐 히비까지 나다테 아니 나이 랑이즈나 디가만디스 가데 나이 지 랑이즈나 아 데니 나이 강리스 대체르나 조안니바시 조아스마 대체르이세나 나한테 녀르완나 카바르렙다 니까지 나다데 나든 조완나 카발레기비게 나다데 체케 이나 미스 어데 이나 얘기비 젠센 간다체리스 선에니 조아 아데니 너선 주고라 아니 상이레 도로시세니 히지데 아니 데레디색 젬비 로디지 산드나니 야지 아니 본데 지만나는 거 조양 생겨요 다히데레
3: 林村的总指导谢谢当年江苏平措党指数来指引中南措大亚木

0: rabi zho de tane chungsuk loju de hajung pata rungo, te kong zunbo, o tanda ji cha do res. Te te tata te kankur ge, jatang ge kanku lungba la, zon peche wala, tata rabi shabdo de yu de ba tanda rin do us. Te te shabdo de tsawi tan jungsan da wo tang yana, te tomi ge tata kangba chuksan da wo de ta chungbu yo la. Ta chungbu tingxin zo uchi bi ge ta pe na, ngoma tante gari se usna, Shangshun shiri kitane da lungban da wu zogu chi da cha dhuri. Di yindu da shangshun ki shuan se di dung. Di raba tani rewa chenpo yu dhe po. Yang bong ki gancham dang, deso dang rewa chenpo yu dhe po. O dhani, di yindu tani kiti da gari sa wu juzar ki, chi chu di da ngarang su piyu ki, rang ki luksur ki toni. Dhani changkhen deso la bena gola raba wu dhe po, o dhani rewa ki toni. Da chi chu mungpo jen, da nga tina la, da nga jie zom tina la, da nga chi chu naga bji ki tona ti daba tanda chiri. Da dangpo de, da nga ribi zho dang, xiong ki zemo, o da xiong zi, se da, xiong wu se rgo jage, o de nga ba kandewa, de vindo, o nga rigi xiong di. Da di nga rang su chi, thong ma bina, dunba shi ra pe yung bi kap su, ya dem rin da, nze gong da, shu bi kap su. Tane tata lala shiki tongbu to, lala shiki nga dong, lala shiki xiong zholo se. Tata dikabsu, pena tata tong yu deba. Tata dong jika nga di yu deba. Xiong se senyi, o te yu deba, o teke lo ju tong tukore. Te ma tse pa lala shiki lingbun buchu, tata lingbun buchu. Lala shiki bawang zhelo se, tata bawang. Lala shiki baleng, baleng buchu. Lala shiki hyungling buchu. O tanda yore. Te ma tse tata dikabsu, lala shen kar tse tos ta kar kar shabdo ta kar thab jir ko du kar lala shen romu jo los ta remu namu bom chawa ta tane bachi dable na ta tane nga dong jo sumni su jo dong ta te so la so ba ta romu mo bo jo le res lala shen gom jo lala shen gom tse o lala shen gom por ta te so na nga mu ge tane shabdo ge nong sen da che chu lala shen shon tra pus ta shon tra ji ta ti shon wo ti ta kap te du ne wo ge ta te ten go Te ma tse pa, ta shabdui nung le jyotsar ndramanda, pe na, tan de tsuki cheshu de tsu, je tata pyo ka lamu nung le cheshu de tsu yu de pa, pyo ka ribi nung le mungpo je cheshu de tsu yu de pa rindo, pe na, lala shen na chungmu dengar tse dos, lala shen na tamcho ka jugar tse dos, lala shen na labdrenji jigar tse dos, lala shen na lamin zungar tse dos, lala shen na chogun jingar tse dos, lala shen na shazi rorsom tse dos, lala shen na jachi jin jingar tse dos, o ta tante ke, reba ka chungkong de, tante ke shabdui ka cheshu, tanda mōngbō chī yu dēba, tanda rindō, tā tīki lāchā nda wō, tīki chēchū nda wō, mōngbō chī tātā rēpā tō rēwā wō dēba, tīki chēchū chōhā mānyā bā, tanda mōngbō ndō. Tā tī chūyō tēne tātā ngā tsū yōng pāngdā yendā jī kārī shē jōr sē nō, lō bō pēmā yu nē kātō nō ngā rā jī jē tōp dō sē dū, zībī chē wū lā ngā mā tō sū, zībī chē wū sē dū, zōng zībī kī lō chūng chōng kī tēne, pō sā tē sū, lā ngā mā, tā tī ngā dē tātā dōng jī kā ngā dē rē yō mā rē. Yāk ngā mā tē tō, kārtāp chō dōng sā tō kārtāp yō bā rā wā, tā kārtāp nā tē yō bā, tēne chō dōng wā, xiong zē tsē bā tāng sō, xiong kā sē, xiong wū, tāng chāp lē rē sā. Jābū chō sāng sā, jābū tā chō wā, tā kāng tsāng tsāng sāng jībō mē bā tē, tā jībō wā lē kē chē tē, tā chō tā kār lā tē sō tē rā kō, chō wā sāng wē chē tō mbā, tā tē tū nē, tā mbā tē sō kōng jū yō tē, mā zē mbā tāng sāng kē tāng sāng kē chāng jū yō tē bā. Nga bōng ngā tō sē, tā ngā bōng sē tū kāp tē tū tā bōngbō tē sō mōngbō chī ngā bōng sē tā tā tā ngā rā tsū chī kārī sē kūrī sē na kū kār chōng lō kī tē, rē kō rā tō ngā rā kī tē, tē nī tē nō tsō kū kār chōng lō kī tē ngā bā bōngbō tē tsū, ngā tō sē dōng jī lā dōng jī, tē nī ngā tē, ngā mā tā tā ngā dōng jī kā ngā tē rī chāng bō tsē bā tō sē, tā tā bōng kā kāng chāng lā pē rā chāng bō wā tā rā wā tē bā, tā rā rī ndō jābō nī bī tsūmōm zē mā kūsī, jābō nī bā tā, jābō gā wā tsē bī kū tsūmōm zē mā mōngbō jī, jābō jīnghā jīnghā tēm nē bīyō sā tā kōrō sū dēy bīyā, kōrō sū dē bā pōmōm zē mā yōng tōng xiong tā bīyē sōng hiān sōng kōng tēng shē kōng tō tōng sā pōmōm zē mā tē tsū yōng tōng xiong tā tā tī xiong kō chō tā rē sōng hiān kā nē yē tōng yē tōng yē tē sōr kōk sā rē tā nē yō kōk chē wā dēm bī kō nē kāng tō tōng sā tā tā rē bā nō lā ngā dā rē rā dōng dā rē, ngā dā rē rā dōg dā rē sō rē, tā tī kē yō chē chū yō bī tō nē, wā tān chā lē rē sē nē, tō mē kī yā njō sā rā wō tāng, njō khōng tsa wā tī rō tū, tān dā chē rō tē, jī tā sāng sāng chē sō.
1: Lē sē, anī rē bā, rē bā sē hē dā, xuān sē hē dē chē, anī pēyōng kī chō kō wā lā yā, rē wā kāng chē sū rō?
0: Tā tī tā tā tān dā chē rē, pē nā, tā tā xuān tāng, tā tā ngā chū 다 레비콜 다다 공동에 가셔 주실래 배나 다다 동바시나게 나타노라 다당에 공도 알아지 그 숑 숑제 오르고 대동 때네 다다 라라시 응아 동 라라지 그 때네 범샬로 라라지 그 때네 숑톨 그리고 수미 토바 때네 라라시 응아 동 응아다 수미 때네 대조 다 대도 우리 그 다도 때네 시험 때나래 때네 라라시 때네 숑타고 라라시 좀 딩가르치도 스타디 딩가르대도 몸보지 때네 담초 주가 라브레 지가르타 대주 그 최초 몸보지 다다 레바노 우데도 대바 단다지린다 다티 인도도 티 치추드니 파솔 노마크톤 락바르토 다네 쉬엔건 타요 비캅스 응아마토톤 동 세미코톤 응아동동 대조 때즈다 쉬엔 타비캅스 마찌기다 응아동 옌다그다네 돈타원다 보치 쇼 몽치슈 던다레다 옌나 초마 던다레마다 다 레비캅스 다네 다 수미에데 바이체 위 바이라 옌나 수미토 다 라이온 응아마토 던다즈다 버기치 가르치엔다고 대주 다 보면 가르치엔다 라 요나 나다 라 예는 나비 나마 동치 어 대토 어 돈주변에 파초 대치 되네 디값서 다도 다다 디노라 참체 참세와 디노라 내가 동치다
1: 아
0: 숨이 수지다 어 되네 대토 대동 나마 도주 오사리다 뭐 뭐지 나마다 할 레비그 뭐마 아 라 토리 대한 값 대두 나마 도주데 나마 까보인데 봐 어 단다랜도 어 대주 돈은 저와 오대 봐 단다랜도 다다다 시한데 다다 녀츠 로보 페미티노라 다다 지부치오라 나마토세오 딘디노라 다다 가다 도도쇼 데마세 바다 생게다 다도 좀 뭐 참는 데워고 어때 좀 데워 오대 봤대 다다 다다 단다데 페나 다네 자바도 좀 참은 비케 퍼센트나라 바공케 그라시치 골트는 나마카보고 다티 나마카보데 좀 마리화 오토게 뭐 겐바 냠뇨진 그 레시자 레고 든디게 따레다 다때 동 바당 다네 생게 참죠 어때 주 최초 모보다 뛰는 간 따르자 다네 뒤쪽 가다 카타타베 대진도 본 거 돌로는 산돌 연돌 살롱 연롱 어때 모보여래 다 레바가 뇌바디야 때 던다 모보여래 다 요 라시 뎁지다 요라 요달 지버자 거르자 거르자 다네 살롱아 동보 살롱아 롱이죠 바드 사 뇽비죠 타마사 너비죠서 또 동보 살롱이죠 바드 사 너비죠 타마사 뇽비죠서는 다제바노는 모보 잡지다 다대조 강다 나로게 맞죠 부랑게 도미 용롱 봉고 추로다 저 모보 유대바 던지지린도 뭐 던다데서 알았어
1: 총유디나 직 신슝 시리기 신슝 시리 타스단 레베 샵주인 중콩시 맞죠 이제 시골 발라
0: 알았어
1: 근데 세야게 좀 세야지 근데 있나
0: 다디 다다 텐데 차도리 다다 땅고마 다 숑숑게 시레데 저 냠타 템바타 노카도리 템바타 노카라 타네 다 봉게 봉다 용노 봉다 봉게 데브게 시레데 저라 드갑지라 답동모 보 폴레 답동모 보 포용 비카스 타네 마 춘요르 땅 데추 칸라마 타네 다 봉비 로준 비나 른지 고마테 추마 데네 슈 배자다 르네다 저 덴디슈 손두 다다 다 중요한 감데 라바도 호총 감다 중요한 감데 졸라 봄보가 다 불롱조조 카오이나 다 숑숑다 봄보가 추다 르네다 루소르다 곰시다 예다 샹조가 다사 다 쇼체슈지 차도 덴바데 냐차다 준지다 다데 송접데 약슈지 차도 다 드라지 차 데두 다 간다 테 가르 차도리 세나 다 쇼우드 가스 쇼우라 농구바 농이 쇼우드 간에 손나 농드 따나 잡아 농이 다네 숑숑 시르다 봉게 시르드 간에 오나 다나라 데던데 비 조차다 샤브로다 르가르다 데미게지 참다 데미 집진도 다 몸보지 페나 다다 봉보게 테노노 참테노 따라 간 참세 셀린도 어 다 데도 페 참테 좀 내가 첨부 오데 봐 레바도 내가 첨부 오도 레비 참테 좀 다네 다 나게 나랍 세드 나게 나랍 세드 데도 호마 로주 세드 나 랍스도 다르고 라파사 랍 나랍스 나게 로주 쇼 랍스 수미게 로주 어 다나 못 보지 다 대진도 다다 법지라 로주 다 랍 법지 그 법지 법자세 법조서와 어 법자 로주 대진도 동을 운신 세 아쉽지 오나 오차나 찬도 붙이나 친 대 동을 동고 로주 어더 몸보 몸보 다나 오데 받든지다 대소 다다 뒤배차데 가리는 코도르스나 봄보게 다다 딱라노 딱라 말이 개쿠세지죠 개쿠 개쿠세데 숑숑킬 개쿠세데 보기랑서 남아 줘나 던돌세 던돌 어 뒤게 빼내는 코데 던돌인도 다 뒤마서 워터나라 다다 뒤 Pena ngala shije onda tundu mumbo ole reda. Tata ngana su nduru kolo yo debi gitani tata tinga reba sa jite nga de ta jeba, nga jeba. Ta gogor tundu reda. Ta yen ge jeba sena jezu ta tundu ge jebi nga de. Yen je radu kao su nga pechu tongja ba de gogor ta shewi nga reda. Ta ngala shije onda mumbo onda. Ta tato tata pungyong nyingba tata di se jo reda. Tata kuhanda tali nganchan jawa yobe maci kiku ki tino la ngarap shiongarap tetsu sebo da. Maci lagu sewa tino la. Ta bumbu ku pongshiong nyingba hajong ki nyingba lagu sewa ki pecha chore. Tino la shiong tang, nga tang, un, bo, kanling namche nyonghong rapshi zor si ta pecha se bumbu lu utar da. Ta tino la shiong ki chongrap, nga ki chongrap, un se tu tong re, bo se tu bupchi re, kanling, tetsu ku chongrap re re re churu bena tang de mayo la tang le re. Boyota, Xiangxiong, Gangjian Jiong, Taiyong Lido, o te zhuk rapshi da, hajiong shepje chawapshi da ba, o tante zhi, te yin tzadu, tane, jeng ne, Bongbo da, Xiangxiong da, Bongbo gari ne, ba gandre wa reko. Nye ne, Rebi shabdo diyan, te, debdu gandre wa, o ta turi rin, shogo la nongo tsuba nang xin, shogo gana wo na, nong tana le ba nong xin, o turi rin, ta Rebi cho de, chung yo la chap, Tongbo dar, Bardam per, tama tane, tane rinpabji, ta Tongma dar, Bardam ju, tama perjian do li ki,
1: 总共落就多少的啊那是但俺做迷茫不是一个这不是呀的那几几种米勒这不是所有的不是现实所有的吧那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是那是
0: tsu ngone tongne tata deba gugone ta denga tanda mongpo chi pena ta deba gugone tija to tanda re tata yang sunga. Pena kaju ki tenpa penyobi kapsu reba ta raba ni pa norna. Chetang di tsek tani chetang ngarang tsu te gari risa na tanda mongpo chi nondo sari. Ngarang tsu che che se gore gari se gore yige ta ngone dakchu kundru tang tun khen chi yina tani norso mada raba ta reba ni.
2: 人家占了你呢，对不对？真可以个，某某就弄着弄着他。但这钱呢，送得吧？太多，搞得都感觉跟电吧打的比，告诉杨天了，这人比小猪的这白猪那我懂了，真都有那跑不来的吧？都这话我说呢，就那个电吧给他接吧，伊那，他这可能电比通的，你说这个。哦，是。人家那老当他原先当帮他，他等下告诉小开江的人，每到年纪高了，电吧给他接呢，利用嘛的过，电吧是没给的多的，阿的。伊那什么时候设计的？没人接的，人家接跟跟苦过的，这话要把他那，这当个他没来这吧了，这吧要把他通，等下发觉的，我帮他讲讲的，他吧上个的就是吧要把，他做的这话我嘛的学习嘛的过，这吧我的过。人家没来这边个，人家主动的那去说着多吧，他这个那说的，他的钱多。
0: 那嘛啦，这边南塔弄了蛮多了，这种这边人家说这种弄多蛮多。他这技术俺们做，单单买些嘛啦，这边南塔这样，嘛啦这边各项的老商家，来不来人民搞不？他那俺们做中央卡还是个人民经济局提了嘛嘞？他印度提了，带着，中国人新疆个带着，做些把他那嘞，他这新疆不给钱了个，各种除了他们个团呢，说说说搞的那点嘞。
2: 他对印度提干的那个卡的时候，是那马拉这边个，罗军我们打，打，打，打，这都什么？一般人家问的，什么问那样？他那人比小猪多，马拉这边帮人家话的，什么什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什么？什
0: tarin shimjo ka thanglan shi yung du na na dati pala tenjian treta wo tanda ne so kong zenbo, po chobo tanda tong maa song sen o tanda sha jina wo chong ta malaribi nang thar kong na taa wang du jatang ke te kari se uri se na malaribi da jatang ta ta te tanda chi rup top chi ta tanda chi redo te yindu kong ra wo chi na tong maa ta ta pe na ru chungbo yinba yap mala shirab jamsen sewa yinba te chungdu la ta ta te tene tenjo teso tang tap kap te duke ta bombo ke yung tong chojar sewa nda wo ta tende bombo ke lama mombo je tenja lere 다 단다 띵용 듀 디캅스 다 말라세 다다 말라데 마쿠 말라트 저도 저도데 이나야 다다 응네 응 다다 심조 체도 파체테 마쿠 말라인 사마르 토미트네 마심조 말라인 사레 텐소 짐진 카르사나 다다 봄보게 페차다 테도 나오노 쇼쇼 그게 다다 쇼게 봉게세도 갑테 듀게 파초게 그 요키 노도 마다 니르고 다 테치온도 테체도 다다 마심조 말라줄이나 난콰세르 난콰스 但 我嘛, Lama, Zachimbo, Tajibo, Tamba, Zachimbo, Tezola, Bombu, Tata, Tezu, Tanino, Nankin, Changing the Mobo Sortari, Mandy, Tin, Tende, Pache, Maku, Malan, Samari, Masham, Malaman, or Samsa, or Tendijin, Sonojo. Tayon Goose and Aronzo Carriers and Tata Rabas, Nesor de Jenny Tala Malaribi, Lojuno, the Rabat and Travio, but Sorto, the Pacho, and Travio, Nesor Tezo, one tone cassette and Segeti. Zombal and Shimjo no Ratu Tonkek to the Kumulun and the Kondo Chejo, the Hajung Kaka Chimborita. That did tell Tadanga don't to Jalo Tony Tene, the Rabat, the Rebanjoson, the Mindo Sansan, that did talk about Chimborit. Pena Tadanga don't to Soldo de Casana Sola Solda Ochina, Suzo to go come, come back, Kaki, Su, Tasu. What is Jinjo Lade, Muna Jatong de Satondo. Polzo de Ta Puzo de Pu. Nelama Pudonezo, Goma, you know, don't get Dabdun Pajpola Porgo. Or Tala, Tedor, come back, Te. Or Ted Gunachina Tala, Tarago, Tala. In a young Azu, conquer no data to Tedor. Then Rosma de la Ruzuri. Oh, that is Jindo, Palapi, Jala Re, Rabala Re, so on Chodago. Then Azu Lazikila Ted, Pena, Lada de Sada Tund. Then Namjala Namje.
1: 살 공탄
0: 대박 gone, ta, malarable, tebaja, the sort to oje, son, ichi, zujan, and dendo. That is, there's monies on the channel, sorry. Jim Sikarsana, malaraba, one at one, that the sort to you and Tavunana, ta, malaribe, namtanola, sebon cugure. The cup de dugan, a sort of seboja, ha, tene, carsa, gongdrem, ten degurgo. That's not the jumano. Tata, but did you need Mati? Gentle and a kind of mobo shooting the Jetan, Debitone, Momboja Trindote, Shimjok Talanton, Tangas, Deba Pajan ago, Deba Karina Yergo, Shimjok Pachinun, Deba Pajanatene, Shimjo Goji Inza, a Deba Pajan as Shimjo, one toneta conu, Taripena, Nombashina, Tino, Ticarso, Carcheta, and Damanda, Olenda Oteto, and a Pemanunic Tino Songiato, Mobo Udil Tetso, and Daochi, Tapanda Jimsi Conina. Tanga took a jacket. Conjeto. Tati meets are doing it, Tata Manaribicus, Gormo Bujit Jebale, Tente Rebacola, sort of at the Pasha, the Tente Tap Shabu Jabtene, Mombo Chis, Tatomada. Takashi Carisson, the Lombo Chichi, and the Juma Caricaribchi, Lower Caricaribzul, Chamba Caricaribzul, Sando, take use to do certain it, Tata Malareba, Lombo Chi, Yosatilla, Pemando de la. Malaribis Hortanalachi, Lombo Chi, Shaji, you debatan, Rim, you debatan, Tawanin, Rimada. They ain't hard to tenet, Lombo Chi, Shaji made the do, and it Juma Kani Hungry, Loa Kani Hungry, and Chamba Kani Hungry, Techi. Tane, Namatezo, Ta, Namatezo, Ta, Malareba, Biola Son, Tane, Pepdu, Tane, Buttezun Domajo, Tudantezun Domajo, Tekasa, Yins and the Tendrika Shankita. Tene malaria by your song, one of my Michikashig, pepper raise and Kashig, pep your mares and that pep your general major, Oja, Namad Tada, Shannon, Shong Shadron, Namad Tonda. Jen Namateto. Nin Tada Pema Junik, Taloji don't laza Gulujurgo. Kajuk them by the malaria by the Loguja Sujuke Jarago. Taloji don't conk Kajano, you don't Janin Janola Tate, Kajatown, Dutanetti, Jibi Chu Lana Nama Tose Evada. Oh, thing I'm a to do to not chat at any genie. So Biola made Tata Malareba pay una machine, mina machine, Nama Pedu don't una machine, mina machine, can't darting Amade, the genie don't talk to the Zimada. Tihuana Pema Unic to the Olimati, Tihuan Tombashin of Tula to the Rita. What did Dandy Tichi? Then is Rabashi Menga Tata Danga and Tonsekashi. Jay the Carson, Santo Nankinaja, that time saying Rabat Tacha, but under Rita. That time saying, yeah, Rapa sera, Riva, or that, and the Tatangazu Kakin, Rivazo to Riva. Or Tanacha, the Tendido, Tatangazu Rivazo to Riva, Riva, Riva. Or you hear them to Rabba, Rabba. Then Tatu Nankin, I'm just trained the Rabba, my Chajaba. Tataring at Bemajunatino, Shandetsundu, Nabunse, Sangatanasa, Banner Bonabunse.